වෙලාවකට ඔයා ආදරෙන් මගේ ළඟ, තව වෙලාවකට මට හිතා ගන්නවත් බැරි දුර ඈතක

ගමන් දොහක් මලල ආරයේ ඉඳලා දික්වැල්ලට යනවා ගාට ගාට. වතුර පිපාසයේ උහුලන්ට බැරුවා. දිවත් ගිලෙන්ට වගේ. හේන් කොටයක් මැද්දෑවේ ගෙපලක් දැකලා පිල්කණ්ඩියට ගොඩ වුණා විතරයි. වර්ණනා කරන්න බැරි රූප ස්වභාවයක් එක්කලා බාල ළමා නගේ දොරෙන් එබෙනවා. මගේ අර වතුර පිපාසෙත් කොහෙ ගියාද නැහැ. ඒ ඇස්සේ කොබෙයිය කුට්‍රු කුට්‍රු ගානවා වහල උඩ. මම වතුර පොදක් ඉල්ලන ගමන් මෙහෙම කිව්වා.

බිදිච්ච මැටිවලං කෑල්ලක වතුර පොදක් ඉරේලියට දිලිහෙනවා. මම ඕක ඇහිඳලා අරගෙන තොලකට තෙමා ගත්තා. බාලනගාණ්ඩනවා. මම ඒ ගමන මෙහෙම කිව්වා.

0: සියම් දේශිකේකු අන්බසකින් ගයන්නට හුරු කර වූ ගීයකට වියට්නාම් සංග්‍රාම භූමියේ යුද බිය මැද නිසසල මොහොතක දුටු සඳ එළිය.
1: A Thai sings his lament as moonlight falls on the ravages of a Vietnamese battleground.

පනලු කොළඹ මේ ගම ඇර යනවා ඒතරේ. එයි තියනවාලු දියුණු වෙන්න හොඳම මන්තරේ. රක්කාවත් ඔබ එද මොන වාගේ ඇද්ද කියලා බලමු කොළඹ තිරපුරේ. හරි අයිත මන්දා නැකතර අල කියපු සාස්තරේ.

ලෝකෙ කියලා ආවේ වැඩක් සොයා ගන්නටයි. දැන් මේවා දැකලා මට හිතෙන්නේ ගෙදර යන්නටයි. ඇඳුම් බැඳුම් විකාරේකි මොකද කොට ගවුන්, නොහන මොහොට බයිසිකලෙන් ගසන හැටි රවුන්. මේ නැත්තේ මොකද අපේ ගමේ අයින්සක පෙන්. අයෝ මේකද මේ කොළපතිවේ? ලෝකේ කියලා ආවේ වැඩක් සොයා ගන්නටයි. දැන් මේවා දැකලා මට හිතෙන්නේ ගෙදර යන්නටයි. ලෝකේ කියලා ආවේ වැඩක් සොයා ගන්නටයි.

ගන මුදු මාල රත් රණිය කියලා දෙයි. කන්තෝරුවේ වැඩ වෙලාවේ මේස් පොත බලයි, කොහෙ බැලුවත් හොර බුතියයි හොර සුරා පොලයි. මේක කොළඹ නම් දෙයනේ අපේ ගම හොඳයි. මේ වගේ ඇනද කොළඹ ඉන්නේ? දැන් මේවා දැකලත් මට හිතෙන්නේ ගෙදර යන්නටයි. සුර ලෝකේ කියලා ආවේ වැඩක් සොයා ගන්නටයි. දැන් මේවා දැකලා මට හිතෙන්නේ ගෙදර යන්නටයි. දැන් මේවා දැකලා මට හිතෙන්නේ ගෙදර යන්න.